0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio, 92.3 FM. Broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: පුර පෞල් සදා වයස අවුරුදු 34 කින්ට වැඩසටහන් සදා නොමිලේස පෙනකින්ට ලබා දී. ඒ සදා කිසිදු සුදුසුකමක් අවශ්‍යතා නොමැත. නොමිලේස පෙනකින්ට සමග පෞල් වලට ස්වාධීන කින්ට සදා තමන්ගේ මුදලින් ගාස්තු ගෙවීමට අවශ්‍ය නොවන අතර දිගු පැය ළමා සුරකුම් සේවා සමග ක්‍රියාත්මක වන කින්ද සදා ගාස්තු අඩු කිරීමක් ලැබේ. නොමිලේ සැපෙන කින්ද සමග පවුල් වලට වයස අවුරුදු 3 වැඩසටහන් සඳහා කින්ද පැය 5 සිට 15 දක්වා සහ වයස අවුරුදු 4 වැඩසටහන් සඳහා පැය 15ක් ලබාගත හැකිය. සමහර පවුල් වලට විශේෂයෙන්ම සරණාගත සහ සරණාගත අයදුම් කරුවන්ගේ පසුබිම් නැති දරුවන්ට වයස අවුරුදු 4 කින්ද සඳහා වැඩි පැය ගණනක් ලබා ගැනීමට හැකියාව ඇත. මේ නදහසන්නේ ඔබගේ පසුබිම කුමක් වුවත් දරුවාට වැඩිතුර ඉගෙනීම සහ ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන බවයි. වැඩිතුර තොරතුරු සඳහා ඔබගේ ප්‍රාදේශීය ලතුරු පාසල ප්‍රාදේශීය සභාව හෝ සහායක සේවකයා සමග කතා කරන්න නැත්නම් big.gov.au/freekinder වෙත පිවිසෙන්න. එහි ඔබගේ භාෂාවෙන්ද තොරතුරු ලබාගත හැකිය. වික්ටෝරියානු රජය විසින් අනුමත කරන ලදී. මෙල්බර්න්.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
2: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
2: දරුවෙකුගේ මොළේ වර්ධනයේ ආසන්න වශයෙන් 90% ඔවුන් වයස අවුරුදු 5ට පෙර සිදුවන බව ඔබ දැන සිටියාද? නොමිලේ සැපේන කින්ද අධ්‍යාපනයේ මගින් වයස අවුරුදු 3 සහ 4 දරුවන් සඳහා ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමට පෙර වසර 2ක ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දී පවුල් වලට මුදල් ඉතිරි කරමින් කින්ද හීදී දරුවන් ක්‍රීඩා මගින් ඉගෙන ගනී. මේ ඔවුන්ගේ සමාජ මානසික සහ සංජානන කුසලතා වර්ධනය කිරීමට උපකාරී වන අතර මිතුරන් ඇති කර ගැනීමටද සහාය වේ.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
3: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෞවන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
4: Authorized by the Victorian Government, Melbourne.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
2: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගෙනීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න. වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
0: Proud sponsor of 3ZZZ, 92.3 FM.
5: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහල

0: Shani da Sade.
1: 3ZZZ Guan Viduliye Senesurada Singhala Sangrahaya.
2: Usara isena meveni sonduru udayaka. Sonduru hitavatun magaharinu kelesaka. Ekata bendi peratama adena gamanaka. මිහිර විඳ ගනිමු හද බැඳුන රහසක
1: ශනිදා සාදය

සිනාමලින් පිරුණු මේ ජීවිතයට කඳුල මොකටද? ගීතය ගායනා කළේ බණ්ඩාර අතාබුද. ඒක ඉරිදා දවසක්. ඉරිදා දවස්වලට රෝහලේ ක්ලිනික් නෑ. නමුත් බෙහෙත් කවුන්ටරේ ළඟට ආවා අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි. වයසක ජෝඩුවා. කවුන්ටරේ කවුළුවෙන් මූණ දාලා අම්මා කියනවා, අනේ දුවේ හරි කරදරයක් නෙවුනේ. ඊයේ මගේ මහත්තයා අරංගිය බෙහෙත් ටික ඔක්කොම එකට කලවම් කරගෙන. ඒ නිසා උදේට බොන්න ඕනේ මොකක්ද, හවසට බොන්න ඕනේ මොකක්ද, මේ කිසි දෙයක් අපට තෝර බේර ගන්නට බෑ. අනේ මේ බලන්නකො වෙලා තියෙන දේ. අම්මා බෝතලයක දාපු බේත් පෙති ටික පෙන්නනවා. බොහොම කලබල වෙනාවක් වුණත් කවුන්ටරේ හිටපු ඖෂධ වේදිනිය ටිකක් කල්පනා කළා. කල්පනා කළා අම්මට තේරුම් කරලා දුන්නා බෙහෙත් බොන්නට ඕනේ විදිය. දීලා කිව්වා, අම්මේ අද අපිට හරි කලබල දවසක්. ඉදර ගිහිල්ලා මේ විදියට බෙහෙත් බොන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හෙට එන්න. හෙට ඇවිල්ලා අපට කියන්න. අම්මා පින් දීලා අර මහත්තයත් එක්ක යන්නට හැරුණා. ඒත් කවුන්ටරේ හිටපු නිලධාරිනියට දුක හිතුණා. ඇය ආපහු අම්මට කතා කළා. මෙහෙ එන්න අම්මේ. අම්මා කවුන්ටරේ ළඟට ආවා. නිලධාරිනිය අර අම්මගේ අතේ තිබිච්ච බේත් ටික ඔක්කොම ඉල්ලගත්තා. ඉල්ලගෙන ඒ බේත් පෙති වෙන වෙනම බෝතල් වලට දාලා ලේබල් අලවලා ඒ එක එක බේත බොන්නට ඕනේ වෙලාව ඒ බෝතල් වල සටහන් කළා අම්මට ආපහු දුන්නා. අම්මේ මේ විදිහට මහත්තයාට බේත් ටික දෙන්න කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මා පින් දුන්නා. අම්මගේ ඇස්වල කඳුළු පිරුණා. අනේ දුවේ ඔයාට පින් අයිති වෙයි අම්මා කිව්වා. කවුන්ටරේ හිටපු ඖෂධ වේදී නිලධාරිනියට ලොකු සතුටක් ඇති වුණා. ඒ සතුට ඇයට ඇති ඒ දවස ගෙවන්න. හිතවතුනි, අපට පුළුවන් පුංචි උදව්වක් කරන්න නැති බැරි කෙනෙකුට. අපට පුළුවන් පුංචි උදව්වක් කරන්න යමක් කරගන්න බැරි කෙනෙකුට. ඒ පුංචි උදව්ව ඒ උදව්ව ලබන කෙනාට මහ මෙරක් වගේ වටීවි. ඒ විතරක් නෙමෙයි, උදව් කරන අපිත් එයින් කොයිතරම් සතුටක් ලබනවද. ඒ සතුට ලබා ගන්නට නම් කෙනෙකුට උදව්වක් කරන්නටම වෙනවා. ඒ නිසා මේ සුන්දර උදෑසන ඔබත් කල්පනා කරන්න, ඔබෙන් අද දවසේ කාට හරි යමක් වෙන්නට තියෙනවද කියලා. පුංචි දෙයක් වෙන්නට පුළුවන්, බොහොම කුඩා උදව්වක් වෙන්නට පුළුවන්. නමුත් ඒ සියල්ල අතපසු නොකර කර දෙන්න. අද කතාවට පදනම් වෙච්ච සිදුවීම අපි උපුටා ගත්තේ ගංගා ප්‍රියංගිගේ Facebook පිටුවේ. ඇයටත් ස්තුතියි. ශනිදා සාදය.

0: සුමුදු චතුරානි ජයවර්ධන ලියූ ගීතය සංගීතවත් කර ගායනා කළේ කේ ජයතිලක.
1: අනන්ත විශ්වය සිසාරා ශනිදා සාදය
0: ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3888 ගුවන් විදුලියේ සිංහල සේවයේ සෙනසුරාදා සිංහල සංග්‍රහයටයි.
2: පිල් කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර
0: සමන් කුලරත්න සමගින්
3: ආයුබෝ වේවා. ආයුෂ සැප බල වර්ණ ප්‍රක්ෂා වැඩෙන තවත් සොඳුරු ශනිදා දිනයකට ආශ්‍රි එකතු කරමින් අදත් අපි ගොඩ වෙනවා පිල් කණ්ඩිය වෙතට. ඉතින් සුපුරුදු ලෙසින් අදත් මත් සමගින් කතා බහකට යෙදීමට එකතු වෙනවා තවත් සොඳුරු චරිතයක්. අපි හඳුනා ගනිමු සමන් අල්විස්. අයිබෝන් ඔබට.
4: අයිබෝන් සමන්.
3: ඉතින් මුලින්ම මං කැමති ඔබේ ළමාවිය, ඔබ හැදුණු වැඩුණු පරිසරය, ඒ වගේම මුලින්ම පාසල් ගිය මේ ආකාරයේ සොඳුරු තොරතුරු ටික අපි මුලින්ම කතා කරමු.
4: ඔව් සමන්, මම හැදුනේ කොළඹට නුදුරු හිමුටාන, ඉස්සරහට කිව්වේ මුල්ලේරියාව කියලා බොහොම ඓතිහාසික පළාතක්. ඒ වගේ ගැමි පරිසරයක් තියෙන තැනකට මං හැදුනේ වැඩුණේ පුංචි කාලේ ඉඳලම. මේ වගේ කම්පියුටර්, ලැප්ටොප්, ෆෝන්ස් ඒවා ගුත්තිබුන්නේ අපිට තිබුණේ හරිම සුන්දර කාලයක්. පාසල් ඇරලාම සෙල්ලම් ගයක් හදා ගන්නවා, ගහක් උඩ අට්ටාලයක් ගහ ගන්නවා, ක්‍රිකට් ගහනවා, වෙලේ දුවනවා, ඒ වගේ ක්‍රීඩා කරපු කාලයක් අපිට ඒ කාලෙ තිබුණේ. බොරැල්ලි ඕල්සන් සිද්ධාලයෙන් තමයි මම ඉස්සෙල්ලාම ඉගෙන ගන්න පටන් ගත්තේ. ඊට පස්සේ කොළඹ මහබුද්ධි මහාවිද්‍යාලයට ගියා. මගේ උසස් අධ්‍යාපනය මං කළේ කොළඹ නාලන්දා මහාවිද්‍යාලයෙන්.
3: හොඳයි, අපි එමුනම් ඊළඟට ඔබ ඔබේ වෘත්තීය ජීවිතයට කොයි ආකාරයකින්ද පිවිසුනේ?
4: මගේ වෘත්තීය ජීවිතේ පටන් ගන්නේ හෝටල් සේවකෙක් හැටියට. පහළ තැනකින් වේටර්වරයෙක් හැටියට පටන් අරගත්ත මගේ වෘත්තීය ජීවිතය කොළඹ ටාට් සමුද්‍ර හෝටලේ. මම අවුරුදු 20ක් විතර එක දිගට වැඩ කළා. මම බා මැනේජර් කෙනෙක් වෙනකන් උසස් සිම් ලබාගෙන එතන වැඩ කළා. ඊට පස්සේ අතරතුර මම යෙමන් වල ටාට් ජීවා කියන හෝටලේ අවුරුදු දෙකක් රැකියාව කළා. යෙමන් කියන රටට දැන් නම් පොඩ්ඩක් බොහොම වෙලා තියෙන්නේ. ඒ කාලේ හරිම සුන්දර රටක්, හරිම ලස්සනයි. මට වාසනාව ලැබුණ අතර ඒ රටේට සේවයක් කරන්න. ඊට පස්සේ මං කුවේට් වල කුවේට් හොලිඩේ ඉන්ස් හොටෙල් එකක් මං වැඩ කළා අවුරුදු දෙකමාරක් විතර. මම ආපහු ටාට් සමුද්‍ර හොටලල නැවත රීජොයින් වෙනවා ටාජ් එකට. එයින් අතරතුරේ 2001 මම මට අවස්ථාවක් හම් වෙනවා ලංකාවේ දැවැන්ත හෝටල් සංස්ථාකන හොටෙල්ස් කෝපරේෂන් එකේ කිතුල්ගල තානාමේ කළමනාකරු හැටියට වැඩ කරන්න. මම ලැබුණ ලොකුම භාග්‍යය ඉතාම සුන්දර පරිසරයක්. මං හිතන්නේ මම අවුරුදු 5ක් විතර ඒ කිතුල්ගල තානාමේ රැකියා කළා. මගේ ජීවිතේ මං විඳපු, මගේ සතුට දැනුණු සහ මං ආසාවෙම ජීවත් වුණු කාලේ තමයි කිතුල්ගල තානාමේ රැකියාව කරපු කාලේ.
3: හොඳයි, ඉතින් ඇයි ඔබ මේ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්නට හේතුවේ?
4: මගේ ළමයි එතකොට හරි කුඩයි. මට ඇත්තට මට හොඳ ලයිෆ් එකක් දුන්නා කොළඹ ලංකාවේ ජීවත් වෙන කාලේ. නමුත් මගේ දරුවෝ දෙන්නා නිසා මං හිතුවා මට මේ ඔස්ට්‍රේලියාවට මයිග්‍රේට් කළා ඒගොල්ලන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියලා. ඉතින් මගේ තිබිච්චේ කම්ෆර්ටබල් සෝන් එක මම අයින් කරලා දාලා මං දරුවෝ දෙන්නා නිසා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න තීරණය කළා. මේ එකත් බොහොම අපූරු සිදුවීමක්. මේ ගොඩක් අය අප්ලයි කරලා ඉවරලා සැහැණ කාලයක් ඉන්නවා. මට මාස 8ක් 9ක් වෙනකොට වීසා එකක් හම්බුණා ඔස්ට්‍රේලියාවට එන්න. ඒක ලොකු වාසියක්.
3: හොඳයි, දැන් ඒ වගේම තමයි. දැන් කොයි ආකාරයට ඔබ මේ චිත්‍ර ශිල්පයට, මේ චිත්‍ර කලාවට වීසා දැන් ඔබ ඉතාමත්ම හොඳින් මම හිතන්නේ ඒ ක්ෂේත්‍රයේ ඉදිරියට ගමන් කරමින් සිටිනවා. ඉතින් අපි ඒ සම්බන්ධව පොඩ්ඩක් කතා කරමු.
4: මං අඳින නිර්මාණ බලන අය තමයි තීරණය කරන්නේ මං කොතනද ඉන්නේ කියලා. මං පුංචි කාලේ චිත්‍ර අඳිනවා. මම පාසල් අවදීම කාටුන් චිත්‍ර, ඔය සිත්තර පත්‍රිකේ චිත්‍ර, ඔය අඳින ඇඳලා බිත්ති වල ගහලා ඒ වගේ කාලයක් තිබුණා මට. ඒ ඉන්නකොට මට බොහොම අහඹු ලෙස ලංකාවේ දැවැන්ත චිත්‍ර ශිල්පියෙක් දයා රාජපක්ෂ මහත්මයාගේ ඇසුර ලැබීමට වාසනාව ලැබෙනවා. ඔහු මට මුල සිට චිත්‍රකතා ශිල්පය පිළිබඳ හොඳ දැනුමක් ලබා දෙනවා. ඔහුගේ නිවසට ගිහිල්ලා මං හැම සතියන්තයෙම ඔහු සමග ඔහු නිර්මාණය කරනවත් බලාගෙන ඉඳලා මට චිත්‍රකතා අඳින විදිය ගැන ලොකු දැනුමක් ලබා දුන්නා. එතුමා අදට ජීවතුන් අතර නැහැ. එහෙම එතනින් තමයි චිත්‍රකතා ශිල්පිය පටන් ගත්තේ. මම පුවත්පත් වලටම චිත්‍රකතා නිර්මාණය කරලා තියෙනවා. ඊට පසුව මම ඔස්ට්‍රේලියාවේ එක්තරා සාදයකට ගිය අවස්ථාවකදී මට මුණ ගැහෙනවා ශ්‍රී ලංකාවේ දැවැන්ත චරිතයක්. ඔහු ලංකාවේ ආලේක ශිල්පය චිත්‍ර නිර්මාණ කරන දැවැන්තී වසන්ත ශ්‍රීනාත් කුරුකුල සූරිය. අහම්බෙන් හම්බෙච්ච මේ ගමන මගේ ජීවිතයේ ලොකුම ටර්නින් පොයින්ට් එක කළා. මම ඒ කාලේ ආලෙක්ක චිත්‍ර පෝට්‍රේට් ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු ටිකින් ටික මට එයා දැනගත්තා මට ඒක යම් කිසි හැකියාවක් තියෙනවා කියලා. ඔහු කලේ මම උපමට්ටම් දැන් මේක සහ ඔහුගේ මම ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙනවා. අවුරුදු දැන් මම හිතන්නේ පහක් විතර එතුමත් එක මම චිත්‍ර අඳිනවා. ඉවර නැහැ, මම තාම ඉගෙන ගන්නවා. හැමදාම මම එයත් එක්ක ඉගෙන ගන්නවා. හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්නවා. මේ එතුමා මගේ පිටුපස්සේ ඉඳන් මා ගොඩාක් දිරිමත් කරනවා. ඇත්තට මේ වගේ චරිතයක් ආශ්‍රය කරන් ලැබීමත් මං හිතන්නේ පෙරපිනක්.
5: ඔබට ගීතයක කොටසක් මුමුණන්නට කියලා මම ආරාධනා කළොත්?
4: මම හරි ආසා ගීතයක් තියෙනවා. සමන් චන්දනී ලීනාරච්චිගේ මේ ගීතයක් මෑතක මම ආන්න හම්බුනේ. මං ඒ ගීතයෙන් පොඩි කොටසක් මට පුළුවන් හැටියට ගායනා කරන්න උත්සාහ කරන්නම්.
5: හොඳයි. මට

0: නීදන මටත් තිබුණා ප්‍රේමයක්.
1: මම මේ ගීතයක කොටසක් ඔබට මුමුණන්න කියලා කිව්වේ, මම දන්නවා ඔබ ගීත ගායනයටත් බොහොම ඇල්මක් දක්වන කෙනෙක් විදිහට. අපි ඒ සම්බන්ධව පොඩ්ඩක් කතා කරමු.
2: ඔව්, මට ගායනය ඉගෙන ගන්න පොඩි කාලේ ඉඳන්ම ලොකු ආසාවක් තිබුණා. මගේ තරුණ කාලේ මට ඒ ගොඩාක් දේවල් මගහැරී ගියා. සමන් මගේ චිත්‍රකලාව මට ඒව නතර කරන්න සිද්ධ වුණා. ජීවිතේ හැම වෙන ප්‍රශ්නත් එක්කලා මට කවදක්වත් සංගීතය ඉගෙන ගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් මම මෙහෙ ඇවිල්ලා ගොඩක් උත්සාහ කළා කවුරු හරි කෙනෙක් වාගෙන මට මේක පොඩ ඉගෙන ගන්න. මම සින්දු අපි හැමෝම සින්දු කරනවා, කැරකේ දාලා සින්දු කරනවා. නමුත් මේක ක්‍රමානුකූලව ප්‍රගුණ කරන්න අවස්ථාවක් හොයාගෙන ඉන්නකොට මගේ එහෙලියක් මාව යොමු කරනවා චේතනාරණ සිංහ ගාවට සහ කසුන්ට ස්කූල් ගාවට. එතනින් මම මගේ ගමන පටන් ගන්න. මම දැන් මාස 8ක් විතර ඒ දෙපළත් එක්ක මේ සංගීතය හදාරනවා. මං හිතනවා මං යම් සිදයක් දැන් ඉගෙන ගනිමින් පවතිනවා. දැන් මේ ගීතයක් ගයනකොට ඒක ක්‍රමානුකූලව කොහොමද ගායනා කරන්න කියන එක ඉගෙන ගනිමින් පවතිනවා. අපි බලමු ඉදිරියේදී මේ කොහොම කොච්චර දුරට යන්න පුළුවන් ඒ දේලා ගායන ශිෂ්ටයේ.
1: ඉතින් දැන් අපි හිතමු ඔබට මෙල්බන් ප්‍රසංග වේදිකාවේ ගීතයක් ගයන්න අවස්ථාවක් ලැබුණොත්
2: ලොකු වාසනාවක් සමන්. මම බලාපොරොත්තුෙන් ඉන්න එහෙම දෙයක් කරන්න. මේ අපේ මේ සංගීත පන්තියේ තිබුණා සජීවී ගායන උත්සවයක්. ඒකේ මට චේතනා එකසුණී මට අවස්ථාවක් ලබා දුන්න ගීතයක් ගායනා කරන්න. මම ඒ දෙන්නට මගේ හද පිරිස් තුතිය පුද කරනවා. මොකද මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි සජීවී වේදිකාව ගීතයක් ගායනා කළේ. මේ මම බොහොම ටික අමාරුයින් තමයි හිටියේ කවදක්වත් කරපු දෙයක්. ඉතින් ඒ දෙපළකුව ඉතින් මම
1: හොඳයි. ඉතින් අද වැඩසටහන සඳහා ඔබ තෝරාගත් ගීතය සඳහන් කළොත්
2: මම කැමති සමන් මම දැන් අර පොඩ්ඩක් මුමුණකු ගීතය චන්දන ලියනාරච්චිගේ ගීතය මං වෙනුවෙන් ප්‍රචාර කරනවා.

0: අවස වශ මං කැමති ඔබේ පවුලි තොරතුරු ඔබේ දුදරුවන් සම්බන්ධව ඔබෙන් විමසන්නට.
1: අපේ පවුලේ මමයි බිරිඳයි දරුවෝ දෙදෙනයි, බින්ද ශාම, පුතා ශහන්, දුව ශනාලි. පුතා විවාහ වෙලා යවෙනම ජීවත් වෙන්නේ, දුවමයි පිට එක ජීවත් වෙනවා තාම. අපි සතුටින් ජීවත් වෙනවා සමන්.
0: හොඳයි, එමනම් බොහොමත්ම සුතිය ඔබ අද පිළිකණ්ඩියට ගොඩ වෙලා අපත් සමගින් ඉතාම සොඳුරු කතා බහක නියදිලා ඔබේ අත්දැකීම් දැනුම මෙසේල්ල අපත් සමගින් බෙදා හදාගත්තට. ඉතින් මෙවන් සොඳුරු වැඩසටහනකින් නැවත හමුණුතුරු ඔබෙන් සමුගන්නා මා සමන් කුලරත්න.
1: භූමිසුදු සමන්.
2: පිල්කණ්ඩිය කාන්සිය නිවන පිළිසඳර.
3: අද පිල්කණ්ඩියට එක් වූ සමන් නල්ලිස් ගායනා කළ මේ ගීතේ සංගීතවත්තලේ නාලක අංජන කුමාරී.

0: Shanita, Shanita, Shanita. Sadia.
1: Rasa Musu Cinemava. Cine Maya. Maya. Maya.
2: ඒ ඔගස්ටින් කැරන් ඩි බෝමාෂේ නමින් කතාරචකයෙක් ඉඳලා තිබෙනවා එකල ප්‍රංශයේ. එතුමා වේදිකාවට ගැලපෙන ලෙස ජවනිකා පහකින් යුත් ප්‍රහසනයක් රචනා කළා. ඒ රචනා කර ඇතැයි සැලකෙන්නේ 1778 දී පමණ. ඒ කතාව නම් කරලා තිබුණේ ල මැරේජ් ඩි ෆිගාරෝ, එමත් නැත්නම් ද මැරේජ් ඔෆ් ෆිගාරෝ ලෙස. එතුමන් රචනා කර තිබූ කතා තුනක දෙවැන්න වුණේ මේ කතාව. මුල්ම කතාව ද බාබ ඔෆ් සෙවිල් ලෙසත්, තුන්වෙනි කතාව ද ගිල්ටි මදර් ලෙසත් නම් කර තිබුණා. ඔහුගේ ඒ මා මුලින් පැවසු ද මැරේජ් ඔෆ් ෆිගාරෝ වේදිකා නාට්‍ය ඉතාමත් ජනප්‍රියත්වයට පත් වුණා. පැවැත් වූ දර්ශන වාර 68කින් මුල් දර්ශන වාර 20 තුල පමණක් ෆ්‍රැන්ක් ලක්ෂයක ආදායමක් ලැබූ බව කියවෙනවා. පැවැත් වූ සෑම දර්ශනයක්ම ප්‍රේක්ෂකාගාර අතුරු සිදුරු නැතුව පිරී ඉතිරි ගොස් තිබෙනවා. මංගල දර්ශනයේ දා පිරිස් තෙරපීමෙන් ප්‍රේක්ෂකයන් 3 දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. 18වැනි ශතවර්ෂයේ වේදිකාගත වී තිබුණු වෙනත් කවර නාට්‍යයක්වත් මේ නාට්‍ය තරම් ජනප්‍රිය වී නැති බවයි සැලකෙන්නේ. ඒ නාට්‍ය ප්‍රදර්ශනයෙන් උපයාගත් ලාභයෙන් ප්‍රතිශතයක් පුණ්‍යාධාර ලෙස ප්‍රදානය කර තිබෙනවා. ඒ කතාව අනුසාරයෙන් 1786 දී ලොරෙන්සෝ ද පොන්ටේ විසින් ඔපෙරාවකුත් නිර්මාණය කර තිබෙනවා. ඒ සංගීතවත් කර තිබුණේ වුල්ෆ්ගැන් ඇමඩියස් මොසාට්. 1784 දීත් ලන්ඩන් නුවර කොවෙන් ගාර්ඩන්හි තියටර් රොයල් හිදී ඉංග්‍රීසි බසිනුත් ඔපෙරාවක් නිර්මාණය කරලා තිබෙනවා. පසු කලෙක 1799 දී ඉතාලියේදීත් ඔපෙරාවක් නිර්මාණය කරලා තිබෙනවා. 1927 දී මොස්කව් කලාගාරයේදීත්, 1974 දී බ්‍රිටිෂ් නැෂනල් තියටර් ආයතනයේදීත් ඒ කතාවට පාදකව ඔපෙරා නිර්මාණය වී තිබෙනවා. මේ සියල්ල මා ඔබට පැවසුවේ ඒ කතාව කොයිතරම් ප්‍රබලද කියලා තේරුම් යන්න. 1962 දී අපේ දයානන්ද ගුණවර්ධන නම් වූ අග්‍රගණ්‍ය නාට්‍යකරුවා යුරෝපයේ රටවල් කිහිපයකම සංචාරයේ යෙදෙනවා. ඒ සංචාරයේ අතරතුර රුමේනියාවේදී එතුමට අවස්ථාවක් ලැබෙනවා ද මැරේජ් ඔෆ් ෆිගාරෝ කතාව ඇසුරින් නිර්මාණය වුණු ඔපෙරාවක් නරඹන්න. ඒ බුකරෙස්ට් ඔපෙරා ශාලාවේදී ඒ කතාවේ හරය ඉතාමත් තදින් එතුමාගේ හිතේ කාබැදුනා. ඒත් එක්කම ඒ කතා තේමාවට අනුව සිංහලෙන් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කිරීමේ අදහස එතුමන් සිතේ පළපදියන් වුණා. නොයෙක් තැන්වල සඳහන් වන පරිදි ඒ නාට්‍ය රචනා කිරීම ආරම්භ කරලා තියෙන්නේ චෙකොස්ලෝවේකියාවේ අගනුවර වූ ප්‍රාග් නගරයේ වීදිවල ඇවිදින අතරතුර. එහි ප්‍රතිඵලය වුණේ ඒ මුල් කතාව ඇසුරෙන් නිෂ්පාදනය වුණු නාට්‍යයක් 1963 අප්‍රේල් 16 වෙනිදා කොළඹ හැව්ලොක් ටවුන් ශාලාවේදී කැරකෙන වේදිකාවක් මත ප්‍රදර්ශනය වීමයි. ඒ වේදිකා නාට්‍ය තමයි බක් මහා අකුණු. ඉතාමත් ජනප්‍රියත්වයට පත් වන බක් මහා අකුණු වේදිකා නාට්‍යයේ සාර්ථකත්වය මත ඒ පිටපත සිනමා තිරපිටපතක් බවට පත් කරා. ඒ තිරපිටපතට අනුව දයනන්ද ගුණවර්ධන අධ්‍යක්ෂණය කළ ප්‍රථම හා එකම චිත්‍රපටය ගැනයි අද මා රසමුසු සිනමාව සිනමායා අංගෙන් ඔබව දැනුවත් කිරීමට යන්නේ. චිත්‍රපටයේ නම බක් මහා දීගේ.

0: බක් මහදීගේ අපේ සිංහල කතානාද සිනමාවලියේ අංක 209 හිමි වූ චිත්‍රපටයයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ දයනන්ද ගුණවර්ධන. ඊට අමතරව චිත්‍රපටයට ගැළපෙන පරිදි කතාව සකස් කළේත්, දෙබස් රචනා කළේත්, සියලුම ගීත ප්‍රබන්ධ කළේත් එතුමාමයි. රජී සිරිවර්ධන මහතාගේ උපදෙස් පරිදි තිර රචනය කළේත් දයනන්ද ගුණවර්ධන විසින්. නිෂ්පාදනයෙන් නික්කුණේ ප්‍රජාපාල ශ්‍රී ගුණවර්ධන. බක්මාදීගේ ප්‍රභා චිත්‍රපට සමාගමේ ඉදිරිපත් කිරීමක්. චිත්‍රපටයේ මුල් වරට ප්‍රදර්ශනය කළේ 1969 දෙසැම්බර් 31 වෙනිදා වුණත් අඛණ්ඩ ප්‍රදර්ශනය ආරම්භ කළේ 1970 අප්‍රේල් 9 වෙනි දින සිටයි.
1: මගේ අම්මේ මැනකක් ගෙදරින් පැලවෙලාද මන්ද? අර එන්නේ.
2: කන්ද උඩින්
1: හඬ පායන ලීලා
2: මන්ද කොහෝ හඬල නුහැංගීලා
1: එඬ තමා බක් මහලං වීලා හඬ පායන ලීලා
2: මන්ද කොහෝ හඬල නුහැංගීලා
1: එඬ තමා

0: දයනන්ද ගුණවර්ධනන් මේ චිත්‍රපටයේ රංගනයට ආරාධනා කළේ අයිරංගනි සේරසිංහ, ඩැනියෙල් මුතුමාල, ඩී.ආර්. නානායක්කාර, අනුලා කරුණාතිලක, එල්සන් දිවිතුරුගම, චන්ද්‍ර කළුආරච්චි, ගාමිණී විජේසූරිය, ධර්මශ්‍රී බණ්ඩාරනායක, ශ්‍රියානි පෙරේරා, එලෝයිඩයිස් අබේසිංහ, ලූෂන් පෙරේරා සහ නිමල් ගම්මුදලි යන රංගන ශිල්පීන්ට.
1: පවිල්ලා ඇත්තටම කියපන් ඔය උදේ වෙච්ච සිද්ධිය මොකද්ද කියලා. උන්න ළමදෙන්ට මං කිව්වා. මට නම් දැන් බේරෙන්න බෑ මුදලිතුමාගේ. මං අරයට කිව්ව එක තමයි. මං නම් පැල්ල යනවා මෙතනින්. මොකද්ද මුදලිතුමා කියන්නේ? උනේ ළමදෙන්ට මට නම් එක කටහල කියන්න බෑ. මුදලිතුමා කියනවා කරුණාතික නෑ බේරෙනවලු. මන්ට රැයට මල්වත්තේදී හම්බ වෙන්නලු. සල්ලි දෙන්නද? මුදලිතුමා අපේ කසාද පරක්කු කරන්න හදනවා කොහොම හරි. මේ අදහස ඉෂ්ට කරගන්න. හරියටම බලමුකු. කරුණාවතී නෑ 33 වෙලා හැටි මේ වෙලාවෙම අන්නරයක් තින.
2: ආචාසු මොකද ලොකු සන්තෝෂකින් වගේ?
3: සන්තෝෂේ නැද්ද ළමතනි? මට ලොකු රස්සාවක් හම්බ වෙන්න යනවනේ. උඩහවත් වල කොන්දොස්තර වැඩේ.
2: පවුලනත් එක්ක යනද?
3: නෑ. එයාව බලා ගන්න කෙනෙක් මෙහි ඉන්නවනේ.
2: කවුද?
3: ඇයි මුදලිතුමා?
0: ඊට අමතරව දයනන්ද ගුණවර්ධනත් ඒ චරිතයක් රඟපෑවා. ධර්මසිරි බණ්ඩාරනායක ඔහුගේ මුල්ම සිනමා රංගනය මේ චිත්‍රපටයට එක් කළා. සුදුසුදු චිත්‍රපටයේ සංගීත සපයමින් සිනමා සංගීත අධ්‍යක්ෂණය ආරම්භ කළ සෝමදාස ඇල්විටිකලයන් මේ බක්මහදීගේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළා. මේ එතුමා සංගීත අධ්‍යක්ෂණය කළ 6 වෙනි චිත්‍රපටයයි.

බක්මහකුණු වේදිකා නාට්‍යයත් සංගීතවත් කළෙත් එතුමාමයි. අනෙක් විශේෂත්වය වුණේ බක්මහකුණු වේදිකා නාට්‍යයේ ආ ගීත සියල්ලමත් චිත්‍රපටයට ඇතුළු කර තිබීමයි. මේ චිත්‍රපටයේ අඩංගු ගීත සංඛ්‍යාව 11ක්. ගීත සියල්ලම එතුමාගේ ස්වතන්ත්‍ර ගීතනුවලින් අලංකාර වී තිබුණා. අපේ සිංහල සිනමාවේ බිහි වූ එකම සංගීත චිත්‍රපටය බවට පත්වුණේ මේ බක්මහදීගේ චිත්‍රපටය බව 2019 දෙසැම්බර 26 වෙනි දින බක්මහදීගේට වසර 50 නමින් විකාශය වුණු රූපවාහිනී වැඩසටහනකදී ප්‍රශස්ත සිනමා විචාරක ගාමිණී වේරගම මහතා පවසා තිබුණා. චිත්‍රපටයේ ආ ගීත සියල්ලම පාහේ ඉතාමත් ජනප්‍රියත්වයක් ලැබුවා.

දානන්දු ගුණවර්ධනයන් ගීත පැමිණීමේදී ජනවහර උපයෝගී කර තිබීමත්, ඇල්විටිගලයන් සංගීත නිර්මාණයේදී දේශීය නාද රටා යොදා ගැනීමත් එම ගීත එතරම් ජනප්‍රියත්වයට පත්වීමට හේතුණු බව පැවසිය හැකියි. ඇල්විටිගලයන් මේ චිත්‍රපටයේ ගීත ගායනට එක් කරගෙන තිබුණේ පණ්ඩිත W.D. අමරදේව, ආචාර්ය වික්‍රමරත්නායක, ආචාර්ය නන්දා මාලනී වෙන්නව.

අද රස මුසු සිනමාව සිනමාය අංගේ අවසානයට මාතුරා ගත්තේ බක්මහදීගේ චිත්‍රපටයේ ආ දයනන්ද ගුණවර්ධනයන් රචනා කළ, සෝමදාස ඇල්විටිගලයන් සංගීතවත් කළ, පණ්ඩිත් අමරදේවයන් ගායනා කළ මේ ගීතයයි. ඉතින් මතු දිනක තවත් මෙවැනිම සිනමා නිර්මාණයක් ගැන කතා කිරීමට අප එක්වමු. අද ඒ ඓතිහාසික සිනචාරිකාවට ඔබව කැටුවගේ මම රෝහණ කරුණාරත්න.

0: මගේ සටහන සචිනි අප්සරා ඉදිරිපත් කරයි.
1: මමත් මගේ රැකියා ස්ථානයේ මිතුරියකුත් කළ කතාවකදී අපි කතා වුණා බහුතරයක් මිනිස්සු තමන්ගේ ජීවිතයේ ඉතාමත් බැරෑරුම් බාර දුර තීරණ නැතිනම් ඉතාම කල්පනාකාරීව ගන්න ඕනේ තීරණ මිතුරන්ගේ නැතිනම් තමන්ගේ අනෙකුත් සමීපතමයන්ගේ කීමට අනුව වෙනස් කරලා කබලෙන් ලිපට වැටුණු අවස්ථා. ඉතින් මේ වගේ වෙලාවලදී අපි කතා වුණු දෙයක් තමයි ඇයි මේ මිනිස්සු මේ වගේ වෙලාවන්වලදී ඒ දේ සඳහා විශේෂඥයන් සිටියත් ඔවුන් ලබා දෙන උපදෙස් කනකටවත් ගන්නෙ නැතුව ඒ රාජකාරි පිළිබඳව කිසිදු දැනීමක් අත්දැකීමක් නැති පුද්ගලයන්ගේ බස් අහලා කරදරවල පැටලෙන්න කියන කාරණාව. මේ කතාවේදී මට මතක් වුණා මම පුංචි කාලේ මිහිර පුවත්පතේ පළවුණු එක රසබර කතාවක්. මේ කතාව කියවනකොට මට වයස අවුරුදු 6ක් 7ක් වගේ වෙන්න ඇති. ඉතින් අවුරුදු ගානකට කලින් කියවපු කතාවක් නිසා මට මේ කතාව ඒ විදිහටම මතක නැහැ. නමුත් මගේ මතකයේ ඇසුරෙන් අද මගේ සටහන තුළින් ඒ කතාව මම ඔබට කියන්නම්. එක්තරා ගමක් තිබුණා. මේ ගමේ කෙළවරක ප්‍රධාන පාරට ආසන්නව පුංචි කඩයක් තිබුණා. කඩයක් කිව්වට මේක ඇත්තටම හාල් පිටිය අප්ප කඩයක්. මේ කඩේ මුදලාලි මහත්තයාගේ නම සයිබුනාන. මේ සයිබුනාන හදන හාල් පිටි ආප්ප මේ ගමේ විතරක් නෙවෙයි අහල පහල ගම්වලත් හරිම ප්‍රසිද්ධයි. කඩේට එන යන කවුරුත් මුදලාලියෙක්වත් හරිම හිතවත්. ඉතින් දවසක් මේ කඩේට එනවා පත්තර මහත්තයෙක්. පත්තර මහත්තයෙක් කියන්නේ මාධ්‍යවේදියෙක්. ඉතින් මේ පත්තර මහත්තයා සයිබුනානගේ කඩෙන් හාල් පිටි ආප්ප කාලා කඩේ හිටිය අනිත් අයත් එක්ක කතාව කියදිලා ඉන්නකොට මුදලාලියෙන් අහනවා ඇයි තාමත් මේ කඩේට නමක් නැත්තේ කියලා. දැන් නගරේ සියලුම කඩසාප්පු වලට වෙළඳ නාමයක් තිබෙන බවත් සයිබුනානගේ කඩේටත් හොඳ නමක් තිබුණා නම් කදිම බවත් ඔහු කියනවා. ඉතින් සයිබුනානත් මේ ගැන ටිකක් හිතනවා. හිතලා හිතලා ගමේ විදුහල්පතිතුමා කඩේට ආව වෙලාවක සයිබුනාන මේ කතාව විදුහල්පතිතුමාට කියනවා. විදුහල්පතිතුමාටත් ඒ වෙලාවේ වැටහෙනවා හැබෑවටම මේ කඩේටත් නමක් තිබුණ නම් හොඳයි නේද කියලා. ඉතින් මේ වෙලාවේ මෙතනින් වඩින ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ව දැකලා විදුහල්පතිතුමාත් සයිබුනානත් බොහොම ගෞරවයෙන් ලොකු හාමුදුරුවන්ට වැඳ නමස්කාර කරලා කඩේට නමක් දාන වැඩේ හාමුදුරුවන්ට බාර දෙනවා. ඉතින් හාමුදුරුවෝ යෝජනා කරනවා කඩේට සයිබුනානාගේ හාල් පිටි ආප්ප කඩේ කියලා දාන්න කියලා. විදුහල්පතිතුමාත් සයිබුනානාත් හරිම කැමැත්තෙන් බෝඩ් ලෑල්ලක ලොකු හාමුදුරු යෝජනා කළ නම ලොකු අකුරින් ලියලා කඩේ වහලට ඉහලින් නෙල්ලනවා. පත්තර මහත්තයා කිව්ව දේ හරි. කඩේට නමක් දැම්මා විතරයි සයිබුනානට වෙළඳාම් වැඩි වෙනවා. කලින් මේ කඩේට ආවේ ගියේ ගමේ අහල පහල ගම්වල සයිබුනානගේ ආප්පවල රස බලා තිබුණු අය විතරයි. කවදාකවත් පාරේ යන්නේන වාහන වලින් නතර කරලා කඩේට කවුරුත් ඇවිත් තිබුණේ නැහැ. ඉතින් පාරේ යන්නේන වාහන ගොඩක් වෙලාවට නතර කරලා හාල් පිටි ආප්ප මිලදී ගන්න රස බලන්න වෙනතට වඩා වැඩි පිරිසක් කඩේට එන්න පටන් ගත්තා. ඉතින් දවසක් මේ කඩේට එනවා ඈත ගමක ඉඳලා එන ගුරුවරයෙක්. මේ ගුරුවරයා අපේ සයිබුනානගේ කඩේට ගොඩ වැදිලා ටිකක් කතා කර කර ඉඳලා යන්න පිටත් වෙලා කඩේ බෝඩ් එක දිහා බලනවා. බලලා කියනවා සයිබුනාන ඉතින් කවුරුත් දන්නවනේ මේ කඩේට සයිබුනානාගේ බව. ඇයි ඉතින් ඒ බව මේ බෝඩ් එකේ ලියලා තියෙන්නේ කියලා. සයිබුනාන ඒ වෙලාවෙම කොළු ගැටයෙක්ගේ උදව් අරගෙන මේ බෝඩ් එකෙන් සයිබුනානාගේ කියන කොටස ඉවත් කරනවා. දැන් කඩේ අලුත් නම හාල් පිටි ආප්ප කඩේ. ඉතින් ටික දවසක් යනකොට මේ කඩේට එනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ ශිෂ්‍යයා මුදලාලි සමග හිතවත් වෙලා කියනවා ඉතින් මුදලාලි ආප්ප කොහොමද හදන්නේ හාල් පිටිවල ඉන්නේ, ඇයි ඒක බෝඩ් එකට දැම්මේ කියලා. ඉතින් සයිබුනාන කල්පනා කරනවා විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ කියන බොහෝම උගත් පිරිසක්. ඇත්ත තමයි ආප්ප හදන්නේ හාල් පිටිවල ඉන්නේ. මුදලාලි මේ වතාවෙත් කඩේ නම වෙනස් කරනවා. දැන් අලුත් නම ආප්ප කඩේ. කාලයක් ගත වෙනවා. දැන් කඩේට කලින් වගේ වාහන වලින් කට්ටිය එන්නේ නැහැ. ආප්ප කඩේ ඉතින් හැමතැනකම තියෙනවානේ. මුදලාලි හිතනවා. දවසක මේ කඩේට එනවා පුංචි දරුවෙක්. මේ පුංචි දරුවා කියනවා, "මාමේ, කඩේ කොහොමත් තිබුණන්නේ ආප්ප විතරනේ. ඉතින් පොඩි උනාට දැන් හැදෙන දරුවෝ හරිම බුද්ධිමත්. අපි වගේ නෙවෙයි." සයිබුනාන හිතනවා. ඉතින් කඩේ නම ආයිම වතාවක් වෙනස් වෙනවා. දැන් කඩේ නම කඩේ. ඉතින් සයිබුනාන දකිනවා වාහනවල යන මිනිස්සු තමන්ගේ කඩේ දිහා බලලා හිනා වෙවි යනවා. නමුත් පෙරදි ආව කිසිම කෙනෙක් කඩේට ආයත් වතාවක් ආවේ නැහැ. ඉතින් මේ කතාව අපිට හොඳ පාඩමක් කියලා දෙනවා. අපේ ජීවිතයේ ඕනිම දෙයකදී මේ කතාවෙන් ගන්න විශාල පාඩමක් තියෙනවා. එදිනෙදා ජීවිතයේ අපිට මුණගැහෙන හැම කෙනෙක්ම ජීවිතය දකින්නේ තමන්ට ආවේනික විදියට. හිතලා බලන්නේ නැතුව හැම කෙනෙක්ම කියන හැමදේම කරන්න ගියොත් සයිබුනානට වෙච්ච දේ අපිටත් වෙන්න පුළුවන්.
2: ශනිදා ශනිදා ශනි
3: සාදය
2: සාදය
3: සාදය
2: සාදය
3: සාදය
0: සෙන් කතා ඉදිරිපත් කරන්නේ නීලිකා කොට්ටච්චි.
4: සෙන් කතා නසුරු සිත්තර. ගසන් කියන භික්ෂුව දක්ෂ සිත්තරුවෙක්. හැබැයි ඔහු තම කාර්යය පටන් ගන්න කලින්ම සල්ලි ඉල්ලන පුරුදු වෙලා හිටියා. හැමෝම මේ භික්ෂුවට කිව්වේ මසුරු සිත්තර කියලායි. ඒ විතරක් නෙවෙයි, සිතුව මැඳීමට විශාල මුදලක් අය කළා. දවසක් ගේෂා නාටිකාංගනාවක් තම රූපය අඳින ගසන්ට බාර කළා. ඔහු පුරුදු පරිදි, "කීයක් දෙනවද?" ඇසුවා. "ඔබ ඉල්ලන ගන්න දෙනවා." ඉතින් ගසන් නැගීරුව ඉතාම ලස්සනට සිත්තම් කළා. ඊට පස්සේ, "දැන් ඉතින් මගේ ගාන දෙන්න මට යන්න." "කීයක්ද ඔබට උනේ?" "යෙන් 2000යි." "මොනවා? මෙච්චර ලොකු මුදලක්?" "ඔව්, ඒක තමයි මගේ ගණන." ගේෂා කාන්තාව ඒ ගණන නම් දුන්නා. ඒ වුණාට තරහින් මෙන්න මෙහෙම බැන වැදුනා. මොහුනම් හරිම මසුරෙක්. වැඩ ඉස්තරම් වුණාට හිතනම් කිලුටුයි. මෙහෙ තියා ටෝකියෝ නුවරවත් සිතුවමකට මේ හැටි ගණනක් ඉල්ලන්නේ නැහැ. මුදල් වලට ඇති කෑදරකමින් මොහුගේ සිත මඩ ගොඩක් වගේ බොරයි. ඒ නිසා මේ රූපේ කොතරම් සුන්දර වුවත් මම නම් මේ ප්‍රදර්ශනය කරන්නේ නැහැ. මෙයාගේ නම ගහලා ප්‍රදර්ශනය කරන්න වටින්නේ කෙමින් ඇයි ළඟ හිටි වැරහැලි පෙරාගත් පුංචි කෙල්ලක් ළඟට ඇදලා අරන් ඉස්සරහ හිටවලා මෙන්න මේ හිඟන කෙල්ලගේ රුවයි." ගසම් කතාවක් නැතුව ඒ පුංචි කෙල්ලවත් ඇන්දා. "මේකට යෙන් 3000ක් ඕනේ" කිව්වා. "ඒ හැටි ගණනක් මේ පොඩි ළමයාගේ සිතුවමට?" "ඉල්ලන ගාණක් දෙන බවටනේ පොරොන්දු වුණේ." "ඉතින් මේකයි මගේ ගණන." "ඉක්මනට ගනුදෙනු පියවන්න මට යන්න." ගසන් ඉල්ලා සිටියා. ගේශාස්ත්‍රී තරහෙන් පුපුර පුපුරා යෙන් 3000ක් දුන්නා. ඊළඟට තම සේවකයෙකුට කිව්වා, "ඔබ ගසන් පිටුපසින් ගොස් ඔහු මේසා සල්ලි ගොඩක් වියදම් කරන්නේ කොහේදයි සෝදිසි කරන්න. අනුමානයක් නැහැ යූජෝ කෙනෙක් සේවනය කරනවා විය හැකි." ජපන් බසින් යූජෝ කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවකටයි. ඉතින් මේ සේවකයා ගසන් පසු පසින් දින ගණනක් සති ගණනක් ගෙවා ගසන්ගේ දුප්පත් ගමට ගියා. ටික දවසකින් එයා දැක්කා ගසන් පොළට ගිහින් වී තිරිඟු එහෙම ගෝණි පිටින් මිලදීගෙන ඒවා පිටේ තියාගෙන කැලේට රිංගනවා. මේ සේවකයාත් ගසන් පස්සෙන්ම ගියා. ගසන් පරණ ගරා වැටුණු ගොඩනැගිල්ලක් ඇතුළට ගිහින් මේ ධාන්‍ය ගෝණි බිම බාලා වේලුණු කොළ අතුවලින් ඒවා ආවරණය කළා. ආයිත් සැරයක් කඩපුලට ගිහින් නොයෙක් වියලි ආහාර වර්ග ගෙනත් එතනම ගොඩ ගැහුවා. ආයිත් දවසක ඒ සේවකයා දැක්කා ගසන් ඒ හරියම ගඟට ටිකක් ලං වෙන්න කැලැවිලි කරනවා. පාර අයිනෙ තිබුණු ගඩොල් කෑලි කළු ගැල් කෑලි ගෙනත් බිත්ති බැඳා. ගේෂගේ සේවකයා හැංගිලා බලන් හිටිය මේ ඔක්කොම. ගසන් ටිකින් ටික ලස්සන පුංචි පන්සලක් ඉදි කළා. ගසන්ට හොඳට සිත්තම් පුළුවන්නේ. ඉතින් එයා හරීම ලස්සන බුදු පිළිමයක් අඹලා පන්සල ඇතුලේ මැටිවලින් උස් ආසනයක් එහෙම හදලා බුදු පිළිමේ වැඩ මෙව්වා. මේ වැඩේ කරන්න කාලයක් නම් ගියා තමයි. ලොකු වියදමකුත් යන්නේ නැති. ඒ වුණාට ගසන් කම්මැලි නැතුව, ලෝභ නැතුව රෑ දවල් මහන්සි වුණා. මේ ගමේ වැසියෝ හරීම දුප්පත්. ඒගොල්ලන්ගේ ඉඩම් අහල පහල ගම්වල මිනිස්සු අයිති කරගෙනයි හිටියේ. ඉතින් ගසන් එයා සල්ලිකාරයන්ගෙන් රූප ඇඳලා හොයපු සල්ලි වලින් ඒ ඉඩම් නැවත අධික මිලක් දීලා අරගෙන තම ගමේ දුප්පත් මිනිසුන් අතර බෙදා දුන්නා. අර කලින් හංගපු වීසා තිරිඟු ගෝණි ඒව හැමෝටම ගිහින් දුන්නා එයා ගත්ත ඉඩම් වල වගා කරන්න කියලා. ඔය ඔක්කොම කරලා ගසන් තමන්ටම මෙන්න මෙහෙම කියාගත්තා. මසුරු සිත්තරා කිය කියා හැමෝගෙම බැනුන් අපහාස විඳිමින් වුණත් මම මගේ ගමේ දුප්පත් ගැමියන්ට ජීවිකාවක් හම්බ කරලා දුන්නනේ. ඒ වගේම ඔවුන්ට වැඳ පුදා ගන්න විහාරයකුත් හැදුවනේ. දැන් ඉතින් මගේ කාර්යය හමාරයි. දැන් මට මේ පින්සල් පාට මේ ඊටවලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඔහොම හිතලා ගසන් මසුරු සිත්තරා තමන්ට හම්බ කරන්න උදව් වුණ පින්සල් පාට ඉටි ඔක්කොම ගඟට විසි කරලා උස කන්දක් උඩට ගිහින් නිසසල ගසක් යට ඉඳගත්තා. දිගටම භාවනා කළා.

0: අනේ මන්ද මචං, මට නම් දැන් එපා වෙලා තියෙන්නේ. මේ මුදලාරිත් එක්ක වැඩ කරන්න බෑ.
1: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
2: The following program is in Serbian.